0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දීදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: சுதிலுவன் விதுலியன்.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
0: සුදුල ගුවන් විදුලිය.
2: සුදුල ගුවන් විදුලිය.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

සුදිල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilare

0: சுதில குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංවතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංවතුනි මේ සෝවාන් ඵලයට පත්වන බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතු වුණේ කුමක්ද? පිංවතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ, බෝමලුව වටේ, චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා, ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමඟ.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සැදැහැවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මේ කල්පයන් ගැන පුංචි විග්‍රහයක් කරගන්න උත්සාහයක් ගමු. බොහෝ වෙලාවට අපි සත්බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම සූවිසි බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන අපි කතා කරනවා. ඒ අතර බොහෝ වෙලාවට අපි කල්පය, ඊළඟට සාරා සංඛේය, කල්ප ලක්ෂය, අසංඛේය ගණන්, මේ වගේ වචන අපිට නිතර බණට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට අපි කල්පය කිවට අපිට තේරුමක් නෑ, කල්පය කියන්නේ කොච්චරක්ද, අසංඛේයයක් කියන්නේ කොච්චරක්ද, ඔය සාරා සංඛේය, කල්ප ලක්ෂය කියන්නේ කොච්චර කාලයක්ද, අපිට එහෙම දැනුමක් නෑ. තේ නිසා අපි චුට්ටක් මේ ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ කාරණා අපිට තේරෙනකොට, වැටහෙනකොට පිංගතුනි, සංසාරයේ පිළිබඳ සසර බියක් උපදින. බුදුරජාණන් වහන්සේ මේ ධර්මාවබෝධයේ පිණිස සද්ධාව ඇති වෙන්න නම් සසර දුක, සංසාර බිය දකින්න ඕනේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක උන්වහන්සේ පෙන්නන උපනිෂ කියන සූත්‍රේ බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛූප නිසා සද්ධා. සද්ධාවට හේතුව තමයි සසර දුක, සංසාර බය. කෙනෙකුට සංසාර බයක් ඇති වෙනවා නම් සතර ආපාය වැටි වැටි යන භයානක සංසාර ගමන ගැන මේ කල්පයන්වල කලාතුරකින් බුදු කෙනෙක් මේ ලෝකේ කල්ප 100,000 ගණනකට සැරයයි පහළ වෙන්නේ. බුදු කෙනෙක්ගේ බණපදයක් අහනවා කියන්නේ කොච්චර දුර්ලභද. එතකොට මේ වගේ කාරණා වැටහෙනකොට, තේරෙනකොට තමයි කෙනෙකුට අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උවමනාවක්, හැඟීමක්, ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කල්පය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. පිංගතුනි, දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා අහනවා, සාමීනි, ඔය කල්පය කියනවා, කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. එතකොට මේ බමුණට බුදුරජාණන් වහන්සේ කල්පය උපමාවකින් කියනවා. ඒ වගේම තවත් භික්ෂූන් වහන්සේ නමකටත් කල්පය විග්‍රහ කරපු උපමාවක් තියෙනවා. මේ හැම අවස්ථාවෙම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කල්පයට අවුරුදු වලින්. දැන් අපි ගණන් හදන්නේ අවුරුද්දෙන්නේ, අවුරුදු 100යි, 1000යි, ලක්ෂයයි, ඉලක්කම් වලින්, බිංදු ගණන් වලින් තමයි අපිට, අපි සාමාන්‍යයෙන් යමක් තේරුම් ගන්න උත්සාහයක් ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයට අවුරුදු වලින් අවුරුදු 100යි, 1000යි, ලක්ෂයයි, බිංදු ගානකින්, ඉලක්කමකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියනවා. එතකොට මේ බමුණ අහනවා, සාමීනි, එහෙමනම් එතකොට කල්පය අපි තේරුම් ගන්නත් එපා, ඉලක්කමකින් කියන්න බැරි නම් සාමීනි අපි කොහොමද තේරුම් ගන්නේ, අපිට තේරෙන උපමාවක් කියන්න කියනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් හිතන්න කියනවා. අපි හිතෙන් හිතා ගන්න කියනවා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් හිතන්න කියනවා. එතන යොදුන කියලා කියන්නේ සැතපුම් 16ක් කියනවා. එතකොට කිලෝමීටර් ගානෙන් හිතා ගන්න ඕන නම් තවත් 1.6ක් වැඩි කරලා හිතන්නකො, සාමාන්‍ය කිලෝමීටර් 25ක් විතර වගේ කියලා. එතකොට මේ වගේ යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතේ කුහර නැති, සිදුරු නැති, බොල් වෙච්ච නැති තනි කළු ගලක් කියලා හිතාගන්න. අවුරුදු 100කට එක වතාවක් යන්තම් කෙනෙක් සිනිඳු සළුවකින් උඩින් පිහදාගෙන යනවා. ඒ කාලේ තිබ්බ වටිනාම සළුව, ඊටාම සිනිඳුම සළු තමයි කසී සළු කියලා හඳුන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා, මහණෙනි, යමෙක් හිතන්න කියව මේ උඩින් යනකොට අපි හිතමු කසී සළුවක් නිකන් ගෑවිගෙන යනවා කියලා. අන්න ඒ වගේ සළුවක් මේ ගල් පර්වතේ පිහදානවා කියලා හිතන්න. හැබැයි අවුරුදු 100කට මේක වතාවයි. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තවත් එක වතාවක් යන්තම් උඩින් පිහදාන. ආයෙමත් අවුරුදු 100කට පස්සේ එක වතාවක් උඩින් පිහදාන. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, වෙන කිසිම හේතුවක් නිසා නොවේ, අර පිස දැමීම නිසා මේ ගල් පර්වතය ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන්ම වෙලා යන දවසක් ඇයිද කල්පය ඊටත් වඩා දීර්ඝයි කියලා හිතන්න කියව. එතකොට ඔන්න අපිට නිකන් සාමාන්‍යයෙන් හිතෙනවා, එහෙමනම් කල්පය කියන්නේ අපිට අවුරුදු වලින් බිංදු ගානකින් කියාගන්න බැරි තරම් දීර්ඝයි කියලා ටිකක් තේරෙනවා. තව උපමාවක් තියෙනවා, ඒකෙන් තව චුට්ටක් තේරුම් ගන්න පුළුවන්.
මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යොදුනක් දිග අර වගේම සැතපුම් 16ක් දිගට සැතපුම් 16ක් පළල ඒ තරම් උස අබකන්දක් හිතන්න කියනවා. අබෑට ඔබ දන්නවා පුංචිම අබෑටවල ප්‍රමාණය ඔබ දන්නවා. අවුරුදු 100කට අර විශාල අබකන්දෙන් එක පුංචි අබෑටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100ක් ගත වුණාට පස්සේ තව එක අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ එක අබෑටයක් අයින් කරනවා. බුදුරජාන් වහන්සේ වදාලා යම් කාලයක් එනවද ඔය විශාලම අබකන්ද අඩු වෙලා අර එක ඇටේ ඇටේ අයින් කිරීම නිසා අබකන්ද අවසන් වෙන කාලයක් ඇයිද? කල්පේ වගේ කියලා හිතන්න කියේ. එතකොට ওই උපමා දෙකෙන්ම අපිට පේන්නේ කල්පේ කියන එක මොනතරම් දීර්ඝ කාලයක්ද. ඊළඟට අටුවාවල කල්පේ විස්තර කරන ක්‍රමයක් තියෙනවා. මහා කල්පයක්. මේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ මහා කල්පේ ඉවර වෙන්න අන්තක් කල්ප 64ව හතරක් තියෙනවා. හැබැයි පළවෙනි 64 තමයි මනුස්ස, දිවිය, බ්‍රහ්ම මේ සතර අපාය වැටි වැටි යන සත්වයන් මේ ලෝකවල සැරිසරමින් යන්නේ අන්තක් කල්ප 64ක් පමණයි. මෙන්න මේක මේ විදිහට තේරුම් ගන්න. අන්තක් කල්ප 64ක්. එතන එක අන්තක් කල්පයක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ ටික ටික ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට දැන් අදාපි ඉන්නේ අඩු වෙන කාලෙක. වැඩි වෙන කාලත් විශ්වයේ තියෙනවා. මිනිස් ආයුෂ අවුරුදු 10 ඉඳන් ආයුෂ ටික ටික වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අසංඛේයයට අවුරුදු අසංඛේයයට වැඩි වෙනවා කියනවා. ඔබට මේ විග්‍රහය තේරුම් ගන්න හිතනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේව නම් හිතා ගන්නවත් බෑ කියලා. හැබැයි යම් මට්ටමින් හරි මේ සසරේ බිය තේරුම් ගන්න ඔබ මේක තේරුම් ගන්න උත්සාහයක් ගන්න. එතකොටයි අපිට සංසාර බියක් උපදී. මිනිස්සුන්ගේ ආයුෂ අර ටික ටික වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු වලින් අසංඛේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අවුරුදු අසංඛේයයේ ඉඳන් අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි ඇවිල්ලා ආයෙමත් අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙනකොට අන්තක්කල්ප විනාශ සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අවුරුදු 10 ඉඳන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේයයට වැඩි වෙලා එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා නම් අන්න එතන තමයි එක අන්තක්කල්පයක්. එතකොට ඒ වගේ අන්තක්කල්ප 64ක් මහා කල්පයකට පිහිටනවා. එතකොට මේ පළවෙනි අන්තක්කල්ප 64 තුල සත්වයන් උපදින තල 31ක් පිහිටනවා. මේක ලෝක ධාතුවක් තුල. එතකොට මේ වගේ ලෝක ධාතු තව බොහෝ ප්‍රමාණයක් ධර්මයේ විස්තර වෙනවා. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුම්මහරාජික, තාවතිංසේ, යාමයේ, තුසිතය, නිම්මාන රති, පරිනිමිත වසවත්. ඊළඟට රූපී බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්මලෝක 4ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම ගත්තාම තල 31ක් එනවා. මේ සත්වයන් පිම්පව් අනුව ඉපදී ඉපදී ගමන් කරන මේ තල 31කින් යුක්ත සත්වයන් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන කාල අර පළවෙනි අන්තක්කල්ප 64ේම පවතිනවා. ඒ අන්තක්කල්ප 64 අවසන් වුණාට පස්සේ එතනින් එහාට තවත් අන්තක්කල්ප 64ක් තිස්සේ මේ විශ්වයත් ලෝක ධාතුත් විනාශ වෙමින් පවතිනවා. ඒක තමයි ඔබ අහලා ඇති සත්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා සූර්යාවිග්ගේ තවත් ආලෝකයේ පෘථුවියට වැටෙන කාලයක් එනවා කියන. තව බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවිග්ගේ ආලෝකයේ වැටෙනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ ඇල දොල ගංගා හිඳිලා විශාල වැව් හිඳිලා මහා සාගරේ පවා හිඳීගෙන හිඳීගෙන ගිහිල්ලා මේ පෘථුවියත් ගිනිගෙන පුපුරලා විනාශ වෙලා මේ අකනිටා බඹලෝ දක්වා ගිනිදැල් විහිදෙනවා කියන මේ සියල්ල විනාශ වෙනවා. එතකොට මේ විනාශ වෙමින් පවතින කාලය අර මහා කල්පයේ දෙවනි අන්තක්කල්ප 64 පුරාම විනාශ වෙමින් පවතිනවා කියන. ඊට පස්සේ විනාශ වෙලා පවතිනවා තවත් අන්තක්කල්ප 64ක්. ඊට පස්සේ ආයෙමත් පෘථුවියක් සකස් වෙමින් ලෝක ධාතු පෙර පරිදිම සකස් වෙන්න තවත් අන්තක්කල්ප 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරලා තියෙන්නේ. ඔබට මේ වචන කියනකොට ටික ටික හරි මතක් වෙන්න ඕනේ. ඔබ අහලා ඇති අග්ගඤ්ඤ සූත්‍රය පෙන්නනවා මේ පෘථුවියක් ආයෙමත් හැදෙනකොට අර විනාශ වෙන්න පටන් ගන්නකොටම ලෝක ධාතු අකනිටා බඹලෝ දක්වා විනාශ වෙනවා.
සතරාපාය මනුස්සමේ ඔක්කොම විනාස වෙනකොට සත්වයන් ආබස්සර නමින් අහසි පාවිපාවි ඉන්න කොටසක් බවට පත්වෙනවා කිය. එතකොට අර දෙවනි අන්තක්කල්ප 64 තුන්වෙනි අන්තක්කල්ප 64 හතරවෙනි අන්තක්කල්ප 64 ආයම පෘථිවියක් හැදෙන කම්ම මේ ලෝක ධාතු ආබස්සර නමින් අහසි පාවිපාවි තමයි මේ විශ්වයේ සත්වයන් ගත කරන්නේ. එතකොට ආයමත් අර තුන්වෙනි අන්තක්කල්ප 64 මේක හැදෙනකොට ඉස්සල්ලාම හැදෙන පෘථිවිය කිරිවල යුදේ වගේ කියන. ඔබ අහලා ඇති. අර ආබස්සර නමින් අහසි පාවිපාවි ඉන්න සත්වයන් මේ පෘථිවිය ඉස්සල්ලා ආග්‍රහණය කරන රස පොළොවක් කියන. ඊට පස්සේ ටික ටික මේ පොළොව මට්ටමට ලං වෙලා අර පොළොවේ තියෙන මේ පෘථිවි රසය දිවගාලා බලන්න පුරුදු වෙනවා කියන. ආහාර කරගන්න. එතකොට ඒ අයගේ ශරීරෙ එන්න එන්න ගොරෝසු වෙලා අර අහසේ පාවිපාවි යන්න බැරි මට්ටමකට කය ඝන වෙනවා කියන. එතකොට ඔහොම ඔහොම ටික ටික මේ පෘථිවියක් හැදෙන හැටි මුලින්ම ආයම සකස් වෙනකොට ඒ පොළොවේ හටගන්න බීජ වර්ග ඔබ අහලා ඇති බදාලතා වැල් ඇල්වී කියලා හටගන්නවා කියන භූමි පපඩම් කියලා පොළොවෙන් පහළ වෙනවා කියන ආහාර වර්ග. එතකොට මේ වගේ දිග දේශනාවක් තියෙනවා. ඒක තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. එතකොට මෙන්න මේ දේශනා අහලා තියෙන කෙනෙකුට දැන් මේක ගලප ගන්න පුළුවන්. දැන් මම මේ කියවේ එක මහා කල්පයක ප්‍රමාණය. එතකොට එක මහා කල්පයකට අන්තක්කල්ප 64ව හතරක් තියෙනවා. හැබැයි පළවෙනි 64 විතරයි මනුස්ස දිව්‍ය බ්‍රහ්ම මේ සතර අපායවල එක්ක මේ සත්වයන් අපාය වැටි වැටි මෙහෙම යන කාල තියෙන. ඒ නිසා සාමාන්‍යයෙන් අර පළවෙනි 64 තමයි ගණනේ වෙන්නේ. ඊට පස්සේ ඉතුරු ටික වෙන්නේ විනාශ වීමින් පවතිනවා. ආය අන්තක්කල්ප 64ක් විනාශ වෙලා පවතිනවා. ආය අන්තක්කල්ප 64ක් සකස් වෙමින් පවතින. දැන් මෙන්න මේ සම්පූර්ණ අන්තක්කල්ප 64ව හතරක් කියන්නේ මහා කල්ප එකක් ඔය. එතකොට හිතන්න ඔබට දැන් මේ ටික අහගෙන ඉන්නකොටත් ඔළුව අවුල් වෙන්න පුළුවන්. ඔය එක අන්තක්කල්පයක ප්‍රමාණය. එක කල්පයක්. ඒ එක කල්පය වගේම තවත් අසංකේය හතරකුත් තවත් ඒ වගේ කල්ප ලක්ෂයක් තමයි සාරා සංකේය කල්ප ලක්ෂයක් කියන්නේ. එතකොට හිතන්න අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ගත්ත තැන ඉඳන් ඔබ අහලා ඇති සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී පිරුවා කියලා. එතකොට ඒ සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී පුරපු කාලය එතකොට දැන් ඔබට නිකන් හරි හිතා ගන්න පුළුවන් අර අපි කතා කරේ අන්තක්කල්ප 64ව හතරක් අන්න ඒ තමයි එක මහා කල්පයක්. එතකොට ඒ වගේ මහා කල්ප අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එතකොට බලන්න මොනතරම් දීර්ඝ කාලයක්ද කියලා හිතා ගන්නවත් පුළුවන්. තවත් විදිහකට තේරුම් ගත්තොත් මේ වගේ. අර අපි උපමා දෙකක් කිව්වේ. විශාල යොදුණක් දිග යොදුණක් පළල ගල් පර්වතයක්. අවුරුදු 100කට එක වතාවක් යන්තම් පිස දමනවා. ආයි අවුරුදු 100කට එක වතාවක් පිස දමනවා. එතකොට යම් කාලයක් එනවද මේ විශාල ගල් පර්වතේ ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන් වෙන. දැන් ඔබට ඔක තේරුම් ගන්න මෙහෙම හිතන්. ඔබ දැකලා ඇති ඔය නිතර මිනිස්සු ඇවිදගෙන යන තැන්වල ගල් පතුරු තියද අපි හිතමු සලපතල මළුවක් කියලා. ඔබ දන්නවා විශාල චෛත්‍ය පූජනීය පුණ්‍ය භූමිවල පොළොවට ගල් පතුරු අල්ලලා තියෙනවා. අපි ඒවට කියනවා සලපතල මළුව. එතකොට මිනිස්සු නිතර මෙතනින් ඇවිදගෙන යනකොට අර පාදයටම අඩිය තියලා තියලා යන්තම් එතන මැදිලා පොඩ්ඩක් නිකන් වල වගේ හැරෙනවා. අඩි සලකුණු පිහිටලා ඇති. ඔබ සමහරට දැකලා ඇති එක්ක වතුර පාරවල් ගිහිල්ලා ගිහිල්ලා හැරිලා කාණු වගේ අර ගල්වල පොඩ්ඩක් හැරිච්ච තැන් තියෙනවා. එතකොට බලන්න එක ගලක් උඩ ගල් පතුරක් උඩින් පොඩි ප්‍රමාණයක් හරි නිකන් වල වගේ හැරෙන්න නම් කී වතාවක් කොච්චර මිනිස්සු එතන අඩිය තියලා අඩිය තියලා අඩිය තියලා යන්න ඕනද පොඩි ප්‍රමාණයක් ගලක් ගෙවෙන්. එතකොට හිතන්න මේ උපමාව විශාල යොදුණක් දිග යොදුණක් පළල යොදුණක් උස මේ විශාල ගල් පර්වතය කවුරුත් මේ ඇවිදලා ඇවිදලා ගෙවෙන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිනිඳුම සලුවකින් යන්තම් උඩින් පිහදාලා අවුරුදු 100කට එක වතාවයි ඒක. ආයි අවුරුදු 100කට පස්සේ තමයි ආයි යන්තම් පිසදමන්. එතකොට මේ වගේ හේතුවක් නිසා අර වගේ විශාල ගල් පර්වතයක් ගෙවෙන්න යම් තාක් කාලයක් ගත වෙයිද මහා කල්පයක් ඒ වගේ කියලා හිතන්න කී. එතකොට ඔබට ආයි ඒ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් එවැනි මහා කල්ප අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් තමයි සාරා සංකේය කල්ප ලක්ෂය කියන්නේ.
අසංකේය කියන්නේ කීයද කියන එක ඔය අටුවාවල බිංදු ගානකින් විස්තර කරනවා. 1.140ක් හැටියට විස්තර වෙනවා අසංකේය. එතකොට හිතන්න ඒ වගේ අසංකේයව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. පින්වතුනි, මේකේ අපි තේරුම් ගන්න ඕනේ තවත් භයානකම දෙයක් තමයි මේ සාරා සංකේය කල්ප ලක්ෂයේ තුල ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් විතරයි. අන්න ඒක තමයි අපිට තේරුම් ගත යුතු භයානකම දේ. සාරා සංකේය කල්ප ලක්ෂයකට මේ විශ්වයේ පහළ වෙන්නේ බුදුවරු 24 නමයි. අර කියපු මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් මේ විශ්වයේ බුද්ධ ශූන්‍යව තිබිලා තියෙන. එක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. ඒ කියන්නේ අර වගේ කල්ප 1.140ක් අසංකේයයක් කියන්නේ බුද්ධ ශූන්‍යයි. බුදවරු නැහැ විශ්වයේ. බුද්ධ කියන වචනයක්වත් අහන්නවත් නැතුව එවැනි කාල විශ්වයේ ගෙවිලා යනවා. ඊළඟට කල්ප 10000 20000 බුද්ධ ශූන්‍යව ගෙවිච්ච කාල ගැන දේශනාවල සඳහන් වෙනවා. ඒ නිසා තමයි එදා මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පේ බුදවරු 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා 4 නමක් පහළ වුණා. අන්නේ 4 නමක් බුදවරුන්ගෙන් 4 බුදුරජාණන් වහන්සේ තමයි දීපංකර බුදුහාමුදුරුවෝ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේ දා සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්තට පස්සේ එතන ඉඳන් තවත් බුදුවරු 24 නමකගෙන් විවරණ අරගෙන තමයි මේ මහා භද්‍ර කල්පේ 4 බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. අන්න එතකොට ඔබ තේරුම් ගන්න, එහෙමනම් එකම කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා. මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර ඒ 4 නමගෙන් 4 බුදුහාඳුරන්ගෙන් තමයි විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත බුදුවරු ප්‍රමාණය තමයි සූවිසි බුදුවරු කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේලා 24 නමයි. අපි ওই සූවිසි බුද්ධ වන්දනා කරන්නේ ඒ බුදුවරු වෙනුවෙන්. එතකොට අපේ බුදුහාඳුරුත් එකතු වුණාම 25 නමයි. එතකොට අර සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර ඒ කල්පේ විවරණ ගන්න පෙර පහළ වෙච්ච තව බුදුවරු 3 නමක් හිටියා. තණ්හංකර, මේදංකර, සරණංකර. අන්න ඒ 3 නමත් එකතු වුණාට පස්සේ 28යි. ඒ තමයි 28 බුදුරජාණන් වහන්සේලා. එතකොට අපිට දේශනාවලින් අපි 28 බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් පවත්වනවා. ඊළඟට සූවිසි බුද්ධ වන්දනා පවත්වනවා. ඊළඟට සමහරු වර්තමානයේ ඔබහල ඇති සත්බුදුවරුන්ට වන්දනාවල් පවත්වනවා. සත්බුදුරජාණන් වහන්සේලා ගැන කතා වෙන්නේ අර බුදුරජාණන් වහන්සේලා 28 නම 24 නම ගත්තත් මේ අපි ඉන්න කාල්පයට ආසන්නම කල්ප 91ක් තුල පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නම. එතකොට මේ ළඟ ළඟ බුදුවරු කීප නමක් පහළ වෙනවා. හැබැයි ළඟ කීවට කල්පවලින් ගත්තොත් මීට කල්ප 91කට පෙර තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙන්නේ. විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. එතකොට අර අපි කතා කරපු උපමාව හිතාගන්න. අර ගල් පර්වතයක් ගෙවෙන විශාල අබෑට කන්දක් ගෙවෙන. එතකොට එවැනි කාල 60ක් මහා කල්ප 60ක් විපස්සී බුදුහාඳුරන්ගෙන් පස්සේ ආයෙමත් බුද්ධ කියන වචනේවත් ලෝකෙ අහන්න නෑ, බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ එකම කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙනවා. සිකි වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. හැබැයි ඔබ මතක තියාගන්න ලෝකයේ බුදුවරුන්ගේ ධර්මතාවයක් තමයි එකම කල්පේ එකවර පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම කල්පේ දැන් සිකි බුදුහාඳුරු පහළ වෙලා ඉන්නකොටම වෙස්සබූ බුදුහාඳුරුත් ඒ කාලෙන් පහළ වෙන්නේ නැහැ. එකම කල්පේ පෙර පසු තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවෙනි අන්තක්කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක්කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක්කල්පේ තමයි ගෞතම බුදුහාඳුරු. එතකොට මේ අතර බුද්ධ ශූන්‍ය කාලෙකුත් ගෙවිලා තමයි ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ අරෙන්න එක බුදු කෙනෙක් ලෝකෙ වැඩ ඉඳිමින් දහම් දේශනකොට ඒ නගරිකම තව බුදු කෙනෙක් ආයි පහළ වෙන්නේ නැහැ. එතකොට හිතන්න මීට කල්ප 36කට කලින් අර කල්ප 91කින් කල්ප 60ක් බුද්ධ ශූන්‍යව තිබිලා මීට කල්ප 36කට පෙර තමයි සිකි වෙස්සබූ කියන බුදුවරු දෙනම පහළ වෙන්නේ.
උන්වහන්සේලා දහම් දෙසලා ඒ බුද්ධ ශාසන අතුරු දහම් වුණාට පස්සේ ආයි කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි කියන. එතකොට අපි මේ මහා භද්‍ර කල්පේ පහළ වෙන්න කලින් ආයි කල්ප 30ක් බුද්ධ ශූන්‍යව තිබිලා තමයි අපි මේ ඉන්න මහා භද්‍ර කල්පේ උදා වෙන්නේ. දැන් අපි ඉන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක් තුලයි මේ ඉන්නේ. ඒ නිසා තමයි මහා භද්‍ර කල්පය කියලා මේ කල්පයට කියන්නේ. පිංගතුනි මේ කල්පයට අපි ධර්මයේ කියන්නේ මහා භද්‍ර කල්පය. ඒකට හේතුව බුදුවරු 5 නමක් පහළ වෙන. දැන් ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් අපි අර මුලින්ම කියපු කරුණු ටික ආයි මතකයට ගන්න. ඒ තමයි මහා කල්පයකට අන්තක් කල්ප 64ව 4ක් තියෙනවා. මේ අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ. මේ මහා භද්‍ර කල්පේටත් අර වගේම අන්තක් කල්ප 64ව 4ක් තියෙනවා. අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ අර පළවෙනි අන්තක් කල්ප 64ේ 4වෙනි අන්තක් කල්පේ මේ ඉන්නේ. ඔන්න බලන්න මේ කල්ප විග්‍රහය ඔබට දැන් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. ඒ අවුරුදු වලින් අසංඛ්‍යයට වැඩි වෙලා ඒ ආවිෂ අඩුවේවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 40,000ක් වෙච්ච තැන කියනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අද අපිට හිතා ගන්නවත් බෑ. ඒකට හේතුව පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවල සඳහන් වෙන්නේ උන්වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආවිෂ අඩුම කාලෙක තමයි කියන අපේ බුදුහාඳුරු පහළ වුණේ. ඔබ බලන්න දැන් අපි ඔය කලින් කතා කරපු සත්බුදුවරුන්ගේ ඊළඟට අටවිසි බුදුවරු සූවිසි බුදුවරු පෙර හැම බුදු කෙනෙක්ගේ ආවිෂ ගැන බලන්න හොයලා ඒ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවුරුදු සමහරු 80,000 70,000 60,000 30,000 40,000 දහස් ගණන් ආවිෂ තියෙන කාලවල පහළ වෙලා තියෙනවා. ඒකට හේතුව බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් පස්මහ බැලුම් බලනවා. ඔබ දන්නවනේ කාලය, දීපය, දේශය, කුලය, මව. දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ දෙව්ලොව ඉඳන් බලනවා මනුලොව බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් තියෙනවාද කියලා බලනවා. දේශනාවේ සඳහන් වෙනවා අර මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100ට වඩා පහළට පිරහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැති කාලය. කෙලෙස් වැඩි කියන අකුසල් බලවත් කාලය. ඊළඟට මිනිස්සුන්ගේ ආවිස අර වැඩි වෙලා තියෙන කාලේ අවුරුදු 100ට වඩා වැඩි නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන. එවැනි කාලවල මේ ලෝකේ මනුස්ස ලෝක උනත් දිව්‍ය ලෝක වලටත් වඩා සැප බහුලයි කියන. මිනිස්සු අනිත්‍ය දුක්ඛ අනාත්මය අතහැරීම ගැන කිව්වට හිත පහදවා ගන්න දක්ෂ නැහැ. ඒ නිසා එවැනි කාලවල බුදුවරු මේ විශ්වයේ පහළ වෙන්නේ නැහැ කියන. එතකොට අපිට පේනවා බුදුවරු පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100ක් අවුරුදු 100ක් අතර කාලේ. ඒක තමයි බලන්නේ දෙව්ලොව ඉඳන් බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක්ද කියලා බලනවා. දැන් බලන්න මේ මහා භද්‍ර කල්පේ අපි කතා කරේ මේ මහා භද්‍ර කල්පේ ගැන. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩුවේවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 40,000 වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ පළවෙනි අන්තක් කල්පේ තුල. එතකොට කකුසඳ බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසනෙත් අතුරු දහන් වෙලා අර 40,000ට තිබ්බ ආවිෂ අඩුවේවි ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වුණා. එතනින් මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ අවසානයි. ඊට පස්සේ ඒ අන්තක් කල්ප විනාශයකදී වෙන්නේ කෙලෙස් උස්සන්න වෙලා එක්ක මිනිස්සු ස්වභාව ධර්මයෙන් විනාශ වෙන, එක්ක ජලයෙන් විනාශ වෙනවා කියලා. එක්ක ගින්නෙන් විනාශ වෙනවා අන්තක් කල්ප. එක්ක සුළඟෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු මෘග සංඥා පහළ වෙලා එකිනෙකා ව්‍යායුධ වලින් මරාගෙන විනාශ වෙනවා. මේ අන්තක් කල්ප විනාශවලදී ටික දෙනෙක් ජීවිත බේර ගන්න. ඔක්කොම ලෝකයාම විනාශ වෙන්නේ නැහැ. කෙලෙස් උස්සන්න වෙලා මරාගෙන විනාශ වෙනකොට ටික දෙනෙක් බේරෙනවා. දැන් අර පළවෙනි අන්තක් කල්පේ අවුරුදු 10ට අඩු වෙලා විනාශ වෙලා ටික දෙනෙක්ගේ ජීවිත බේරුණා. ඒ අයගෙන් පටන් ගත්ත මේ මහා භද්‍ර කල්පේම දෙවනි අන්තක් කල්පය. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට ඒ අය ටික ටික ගුණධර්ම පුරණ යුගයක් ආයි මතුවෙනවා කියනවා. එහෙම ගුණධර්ම පුරාගෙන පුරාගෙන යනකොට ලෝකේ එන්න බොහෝම දියුණු දිව්‍ය ලෝක වගේ සැප බහුල කාල බලවත් වෙනවා. මිනිස්සුන්ගේ ගුණධර්ම බලවත් වෙනකොට.
ආයමත් දෙවනි අන්තක් කල්පෙත් අර ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංකේයයටම වැඩිවෙන. එහෙම වැඩිවෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 30,000 වෙච්ච තැන තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඔන්න එතකොට කකුසඳ බුදුහාඳුරු පහළ වුණේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 40,000යි. කෝණාගමන බුදුහාඳුරු පහළ වුණේ මේ මහා බඩ්ඩ කල්පේම දෙවනි අන්තක් කල්පේ ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30,000යි.

ආ භද්‍ර කල්පයේ තුන්වෙනි බුදු හාමුදුරු කාශ්‍යප බුදු හාමුදුරු පහළ වෙනකොට මහා භද්‍ර කල්පයේ තුන්වෙනි අන්තක් කල්පෙ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 20000යි. ඒ 20000 ආවිෂ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා තුන්වෙනි අන්තක් කල්පෙ විනාශ වෙනවා. ඊට පස්සේ පටන් ගන්න ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් හතරවෙනි අන්තක් කල්පෙ. ඒ හතරවෙනි අන්තක් කල්පෙ ආයෙම ටික ආවිෂ වැඩි වෙලා අර විදිහටම අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩුවෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අඩුම වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙන්නේ. එතකොට බලන්න උන්වහන්සේගේ ආවිෂ ගත්තොත් කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ 40000ක්, කෝණාගමන බුදුහාඳුරන්ගේ කාලේ 30000ක්, කාශ්‍යප බුදුහාඳුරු පහළ වෙනකොට තුන්වෙනි අන්තක් කල්පේ 20000ක්. අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙන්නේ හතරවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120ක් වෙච්ච තැන. 100ට වඩා චුට්ටයි වැඩි. 100ට වඩා පහලට ආවිෂ පිරිහුණා නම් මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පේ බුදුරු පහළ වෙන්නේ නැහැ. එතකොට යන්තම් අපේ පිනකට එදා අපේ ගෞතම බුදුහාමුදුරුව පහළ වුණා. දැන් හිතන්න උන්වහන්සේ, දැන් අපිට තේරෙන ටිකක් එමු. දැන් ඔය කියපු ඔක්කොම අපි තේරුම් ගත්තට අපිට ගොඩක් තේරෙන්නේ නැති දේවලුත් ඇතිනේ. දැන් අපිට තේරෙනම තේරුම් ගන්න පුළුවන් චුට්ටක් හිතන් මෙහෙම. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු සාමාන්‍ය ආයු අපේක්ෂාවම අවුරුදු 120යි. හැබැයි ඊට වඩා දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. විසාකා, ආනන්ද හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව ඔය වගේ මහරහතන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාව පවා අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වෙච්ච අය ගැන සඳහන් වෙනවා. එතකොට පින්වතුනි අපිට පේනවා එහෙනම් අදට වඩා බුදුහාඳුරන්ගේ කාලේ ආවිෂ අවුරුදු 50කින් 60කින් හරි යම් වැඩියක් තිබිලා තියෙනවා. දැන් අද හිතන්න අද අපි ඉන්න කාලේ මේ බණ ටික අහන අද මේ ජීවත් වෙන කාලේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නැද්ද කියලා බලන්න. දැන් අද වයින්කොට සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 65 70 75 සමහර රටවල් තියෙන අවුරුදු 75 80 උපරිම ඔය වගේ 70 80 අතර. ඔබ සාමාන්‍යයෙන් හිතමු 70යි කියලා. අපි නිකන් සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ගත්තොත් අද කෝටි 700කට වඩා ජීවත් වෙන ලෝක ජනගහනේ එක එක රටවල් වල ආයු අපේක්ෂාවේ අවුරුදු කීපය අඩු වැඩිකක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයක් හිතමු මේ ලෝකේ දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 70ක විතර කියලා හිතාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පහලා දැන් අපි ඉන්නේ අවුරුදු 2563 ඉවරයි. එතකොට අවුරුදු 2563ත් අයින් කරමු 2500යි කියලා ඔබ හිතන්න. අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120 ඉඳන් අඩුවෙලා දැන් 70 මට්ටමට අඩුවෙලා. එතකොට අපිට පේනවා ආවිෂ අඩු වෙන වේගය. අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආවිෂ අඩුවෙවි ඇවිල්ලා තියෙන්නේ. මේ වේගෙන් අනාගතයේ හිතුවොත් තව අවුරුදු 2500ක් යනකොට මේ 70 වෙනුත් තව 50ක් අඩු වුණොත් 20යි. එතකොට බුදුහාඳුරෝ පිරිනිවන් පහලා අවුරුදු 5000 වෙනකොට 13 වහන්සේලා පිරිනිවන් පානකොට සිරිපා සටහන් ලෝකේ මැකෙනකොට බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙන දවස වෙනකොට මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට විතර පිරිහිච්ච පිරිසක්. ඒ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ 13 වහන්සේලා පවා බුද්ධ අධිෂ්ඨානෙන් පවතින අවුරුදු 5000ක් කල් යනකම් විතරයි කියලා. දැන් මේ 13 වහන්සේලාත් පිරිනිවන් පාලා තව අවුරුදු 2300ක් යනකොට අර 20 ආයුෂත් අඩු වෙලා 10ට බහිනවා. අපි මේ ඉන්න හතරවෙනි අන්තක්කල්ප විනාශය ගැන අපේ බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පෙන්නනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක. මේ හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන විස්තරයක් තියෙනවා, දීර්ඝ විස්තරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මිනිස්සු තුළ බලවත්ව කෙලෙස් තුනක් වැඩෙනවා කියලා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. මේ කෙලෙස් වර්ධනය වෙනකොට මිනිස්සු අකුසල් වලින් විකෘති වෙලා, කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්තයි කියන. එළුව, බල්ලු, බලල්ලු, තිරිසන් වගේ මිනිස්සු කින ලෝකේ ඒ වෙනකොට අනාගතය ඉතිරි වෙන්නේ.
එතකොට එවැනි කාලෙකට තමයි අපි මේ යන්නේ. තිරිසන් වගේ විකෘති සත්ව තමයි අනාගත

0: ලෝකයින්. එතකොට මිනිස් ආවිස අවුරුදු 10 වෙනකොට මිනිස්සු බල්ලු බලල්ලු වගේ තිරිසන්නු වගේ රාගේ සත්තු වගේ හැසිරෙනවා කිය. ද්වේෂය නිසා එකිනෙකා ලේ පිපාසයෙන් මරාගන්නවා කිය. ඒ වෙනකොට මිනිස් ආවිස අවුරුදු 10 වෙනකොට කුසල් කියපු වචනයක්වත් අහපු කෙනෙක් ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ කිය. එතකොට පේනවා එහෙනම් ධර්මයේ තියා කුසල් කියන වචනයක්වත් අහපු කෙනෙක්වත් නැහැ කියනවා මේ කාලේ ලෝකේ. මේ මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙනකොට අන්තක්කල්ප විනාශේ ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු පහළ වෙනකොට ඊට පෙර දේවතාවරු මිනිස් වෙස්ෙන් විලාප දීගෙන මිනිස් අතර කියාගෙන යනවා කියනවා. තව මෙපමණ කාලයක් ගිය තැන මහා වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වෙනවා. මේකට කියන්නේ මුර්ගසම් වර්ෂාව. මේකෙන් තෙමෙන්න එපා. තනි තනියෙන් ගිහිල්ලා හැංගෙන්න තැන් හොයාගෙන හැංගියල්ලා. තනියෙන් හැංගුණොත් බේරෙන්න පුළුවන්. සතියක් එක දිගට වහිනවා. සතියක් ආහාර අරගෙන ගිහිල්ලා හැංගෙන්න කියන. හැබැයි ඒ වෙනකොට පින්පව් කර්ම කර්මඵල විශ්වාස නොකරන බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙන නිසා පිළිගන්න අය ඉතුරු වෙන්නේ ටික දෙනයි කියන. නිකං හරි අපි ඕක ඇත්තක් තියෙන්න පුළුවන් ගිහිල්ලා හැංගියල්ලා යමල්ලා කියලා හැංගෙන්න යන්නේ කීප දෙනයි කියන. අනිත් අය කියන අයටත් බනිනවා කියන. මේ සත්වයන්ගේ විනාශයට මුර්ගසම් වර්ෂාව වැටෙනකොට එකිනෙකා කෙලෙස් වලින් විකෘති වෙලා ලේ පිපාසාවෙන් මරාගෙන දින 7ක් යනකොට ලෝකෙම මිනිස්සු මරාගෙන ලේ විලක් වෙනවා කියන. බුදුරජාන් වහන්සේ පෙන්වා මහණෙනි මේක ධර්මතාවය. අර හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත් අන්තක්කල්ප විනාශයක්. තනියෙන් හැංගෙන්න කියන්නේ ඒකයි. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන. තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් ජීවිත බේරගන්න. අන්නේ බේරගත් අයගෙන් පටන් ගන්නේ ඊළඟ අන්තක්කල්පේ. ඒ කියන්නේ මහා බඩ කල්පේ පස්වෙනි අන්තක්කල්පේ. දැන් අපි ඊළඟ අන්තක්කල්පේ ගැන චුට්ටක් තේරුම් ගමු. මේ අපි ඉන්නේ හතරවෙනි අන්තක්කල්පේ. මිනිස් ආවිස අවුරුදු 100 පහළට බැහැපු අන්තක්කල්ප විනාශේ ළඟ ළඟ තමයි ඔබත් මමත් දැන් මේ ඉන්නේ. තව අවුරුදු 2600ක් 700ක් යනකොට ওই කියන විනාශේ අපිට මුණ දෙන්න වෙනවා. අන්තක්කල්ප විනාශේ. එතනින් ජීවිත බේරෙන අයගෙන් ටික ටික ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ආයෙමත් පස්වෙනි අන්තක්කල්පේ අවුරුදු අසංඛේයයටම වැඩි වෙනවා කියන. අර පෙර අන්තක්කල්පවල වගේම. එහෙම අසංඛේයයට වැඩි වෙලා එතන ඉඳන් ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 80,000 වෙනකොට පස්වෙනි අන්තක්කල්පේ ඒ වෙනකොට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ ওই දීර්ඝ ආයුෂ ඇති කාලේ ලෝකේ පාලනය කරන්නේ මේ වගේ රජවරු නෙමෙයි. සක්විති රජවරු කියන ඒ කාලවල ලෝකේ පහළ වෙන්නේ. මොකද මිනිස්සු බොහෝම පින්වන්තයි. බොහෝම ගුණධර්ම තියෙනවා කියන දීර්ඝ ආයුෂ ඇති කාලවල. සාමාන්‍ය මිනිස්සයන්ට පවා අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරදී පිහිටනවා කියන. සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකෙම පාලනය කරන සංක කියලා සක්විති රජ කෙනෙක්. ඊළඟ අන්තක්කල්පේ පස්වෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙනකොට සංක කියන සක්විති රජුරුව කෙන ලෝකේ පාලනය කරත් අන්නේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා. දේවිය තමයි බ්‍රහ්මවතී දේවි. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට පහළ වෙන්නේ. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80,000ක් කියන මේ විස්තරේ තියෙන්නේ නිකන් අපිට අද හිතාගන්න බෑ. මොකද අපි ඉන්නේ ආයුෂ අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච තැනක. අවුරුදු 80,000ක ආයුෂක් ගැන අපිට නිකන් හිතෙන්නේ බොරු කියලා. සිහිනයක් වගේ නිකන්. සුරංගනා කතා කියලා හිතෙන්නේ. හැබැයි දේශනාවේ විස්තර වෙනවා මහණෙනි මේ කාලේ ලෝකේම බොහොම දිව්‍ය ලෝකවලට වඩා සැප බහුල කාලයක් කියන. සංක කියන සක්විති රජුරු අහසින් ගිහිලා ලෝකේටම පංචශීලෙන් අනුශාසනා කරන කාලයක්. එවැනි කාලෙක සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී දේවියට දාව පහළ වෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරනවා. තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙර නිමිති දැකලා ඒ වෙනකොට ශක්‍ර දෙවියන් නිසා තමයි ඒවා පේන්න සලස්සන්නේ. තමන්ගේ දේවිය පුතා බිහි කරපු දවසේ බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරපු දවසේ අබිනිෂ්ක්‍රමණය කරනවා. හැබැයි කැලේකට නෙමෙයි, මාලිකාවේම උඩුමහල් තලයට තමයි යන්නේ. දුෂ්කර ක්‍රියා කරා. අපිට අභිනිෂ්ක්‍රමණය කරපු ගමන් අපිට මතක් කියන වචන කියපු ගමන් ඔක්කොම මාලිගා අතහැරලා කැලේට ගිහිල්ලා අනේ දුක් විඳින්න ඇති කියලා. පින්වතුනි, ආවිෂ අඩුම කාලේ තමයි මේ තරම් දුකක් විඳින්න සිද්ධ වුණේ. කෙලෙස් බහුල කාලයක් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මෙච්චර දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. ඔබ බලන්න, පෙර පහළ වෙච්ච ඔය අනෙක් බුදුරජාණන් වහන්සේලා අටවිසි බුදුවරු, සූවිසි බුදුවරු, ඔය හැම බුදු කෙනෙක්ගෙම දුෂ්කර ක්‍රියා කාලය ගැන ඔබ හොයලා බලන්න. උපරිම මාස 3යි, මාස 6යි, මාසයයි, සතියයි, දෙකයි දුෂ්කර ක්‍රියා කළා තියෙන්නේ. මිනිස් ආවිස අවුරුදු 80,000 කාලේ අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුහාඳුරෝ සතියයි කියන දුෂ්කර ක්‍රියා කරා. මාලිගාවේ මුඩු මහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. ඒ සතිය අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසවම කිරිපිඩු හදාගෙන ඇවිල්ලා උඩු මහලෙදි කිරිපිඩු පූජාව කරනවා. ඒ කිරිපිඩු වළඳලා මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරනවා. මේ අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන කෙස් වැටිය කපල අහසට විසි කරලා අහසින්මයි කියනවා බෝමුලට වඩින්නේ වජිරාසනේ ළඟට. එහෙම වඩිනකොට අහසෙන් වඩින ගමන දැකලම වසවර්ති මාරයා බයේ එතනම පැනලා යනවා කියනවා. අහසෙදිම මගහැරලා යනවා මාරයා. මාර පරාජය කියන්නේ ඒක. දැන් බලන්න අපේ බුදුහාඳුරන්ට මාරයා කොච්චර කරදර කරාද කියලා. වජිරාසනේ වැඩ ඉන්නකොට දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතුපිට නැගලා ඇවිල්ලා කොච්චර නම් හිරිහැර කරන්න හැදුවද. ආයුධ වරුසාවල්, ගල් වරුසාවල්, හෙන පුපුරනවා වගේ, ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති කර කර වහාම ඔතනින් නැගිටින්න කියලා තර්ජනය කර කර උත්සාහ කරා. හැබැයි අනාගතේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වජිරාසනේ ළඟට වඩිනකොට උන්වහන්සේන ගමන වළක්වන්න හදන මාරයා අහසෙදිම පැරදිලා පලා යනවා කියලා. උන්වහන්සේ වජිරාසනේ මත වැඩ ඉඳලා පෙර බුදුවරු වගේ ආනාපාන සති භාවනාවෙන් රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනියාමි චතුප්පාත ඥානෙ, තුන්වෙනියාමි පටිච්ච සම්පාදේ විමසල අවසන් වෙනකොටම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ওই විදිහට. දැන් ඔන්න හිතන්න, දැන් ඔබට මේ කියලා දුන්නේ මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවෙනි අන්තක් කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක් කල්පේ අඩුම ආවිශක් තිබ්බ හරිය තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වුණේ. ඊළඟට පස්වෙනි අන්තක් කල්පේ මෛත්‍රී බුදුහාඳුරු. එතනින් පස්සේ බුද්ධ ශූන්‍යව අන්තක් කල්ප 59ක් යනවා. මොකද මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. එතකොට පළවෙනි අන්තක් කල්ප පහේ තමයි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියන බුදුරු පස්නම පහළ වෙන්නේ. ඊට පස්සේ අන්තක් කල්ප 59ක්ම බුද්ධ ශූන්‍යව අර විදිහට අසංකීයට වැඩි වෙනවා, අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා, විනාශ වෙනවා, ආයිතුරු වෙන අයගෙන් ආවිෂ වැඩි වෙලා අසංකීයට වැඩි වෙනවා. ওই විදිහට අන්තක් කල්ප 59ක් යනවා. ගිහිල්ලා ඉතනින් පස්සේ තියෙන්නේ මේ මහා බද්ද කල්පේ විනාශ වෙමින් පවතින අන්තක් කල්ප 64ක්. ඊට පස්සේ තියෙන්නේ විනාශ වෙලා පවතින අන්තක් කල්ප 64ක්. ඊට පස්සේ තියෙන්නේ ආයමත් සකස් වෙමින් පවතින අන්තක් කල්ප 64ක්. ඔය විදිහට අන්තක් කල්ප 64 ඒවා හතරම අවසන් වෙච්ච තැන තමයි මේ මහා බද්ද කල්පේ කියන මහා කල්පේ ඉවර වෙන්නේ. එතනින් එහාට තව විශ්වයේ කල්ප කීයක් බුද්ධ ශූන්‍යද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අනාගත මෛත්‍රී බුදුහාඳුරු තමයි අනාගතයේ බුද්ධ ශූන්‍ය කල්ප ගැන පෙන්නන්නේ. එහෙමනම් අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ භයානකම කාලයක, මේ විශ්වය තුළ භයානකම කාලයක්. හැබැයි අපිට මිනිසුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහිච්ච තැනක ඉඳන් හරි යන්තම් බණපදයක් අහන්න පිනක් තිබ්බා. ඒ නිසා මේ විශ්වය තුළ බුදු කෙනෙක්ගේ බුද්ධ කියන වචනේ පවා අහන්න ලැබෙන එක ඉතාම දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක්, බණපදයක් අහන්න ලැබෙන වෙලාවේ ඔබ ලෝකෙ කොහෙ හිටියත් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න, අප්‍රමාදී වෙන්න, සද්ධාව දියුණු කරගන්න, සීල් ගුණ දහම් රකින්න, අපාය බය දකින්න, මරණ සතිය වඩන්න, අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම අද මේ කල්ප විග්‍රහයත් එක්ක අටවිසි බුදුවරු, සූවිසි බුදුහාමුදුරුවෝ, සත්බුදුවරු, ඒ වගේ මහා කල්පයේ තුල බුදුවරුන්ගේ පහළ වෙච්ච ආකාරය, බුද්ධ ශූන්‍ය කල්පවල ස්වභාවයත්, සංසාර බයත් ගැනයි ඔබට මේ දේශනාවේදී විස්තර කරලා දුන්නේ. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව, වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබරදායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන් අතර

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පවුකරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පව් කරන්නා මිලවත් ශෝක කරයි. ඒ වගේම පරලවත් ශෝක කරයි. දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.
1: චත්‍ර පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුනින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණපොත කියා දෙනවා, කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේගේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
2: සුදිල ගුවන්විදුලිය.
0: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: කවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පෞකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ
1: සිදිල කුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල කුවන් විදුලිය.

0: පැමිණ සිටින්නේ.
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක් ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා

0: ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවග්ගය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත පව් කරන්නා මෙලොවත් සෝක කරයි, ඒ වගේම පරලොවත් සෝක කරයි, දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්.
1: සොතිර කුමාර පෙතලිය.

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වර්ගය.

0: 쪼디가 구한 베들레헴.
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
2: පින්වතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා.

පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නවා, දියුණුවක්ම ලබන්නවා. එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකව

0: ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල අටක් ඇතිහෙයිනි.
1: සුදිලි ගුවන් විදුලියයි.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: සුදිලල් පුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට. ධම්මපදය යමකවත්.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම
1: සුතිර කුවන් පෙතලියා.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වන්නේ.

පවුකරන්නා මිලොවත් සෝක කරයි. එවගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසිලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.
1: සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සී බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනා මිටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද. බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දේ බොහොම පිරිසිදුවට පූජා කළ යුතුයි. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුයි.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේමය.

0: සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේමය. ධම්මපදය යම්

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදි ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතුරා බුදුහාමුදුරු මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩය ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතුරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවැගේම පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධන ධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දෙම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිලෙන් ගුවන් විදුලියේ

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යමකවන්.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන්විදුලිය.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

0: සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: සොතිගල් ගුවන් විදුලියයි.

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහි මේ ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවග්ගය
1: සුදිල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.

බුදුමග පෙරට් කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සිදුවු ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පාලුවනේ දිනපතා 5:00 සිට 5:06 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිමි කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

0: යමෙ තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමකවක්
1: සුදුල ගෝමගිය සංගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලි නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බිහිත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കരുണുവാൻമേ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കരുണുവാൻമേ എഹയിൻ പിൻവത്ത് നൊപ്പമാ ഊവോ നുമരെ പമാ ഊവോ മലവു വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗ
1: පින්වතුනි එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. ඒ වගේම කඳ එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ මුළු ඇඟේම මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා නිතර නිතරම මොහු මහා විලාප නගනවා විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා හිස හරියට මිනිහෙක්ගේ වගේ මනුස්සයෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණි පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. එනිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගෝවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. එනිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. එනිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට උනා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනා විඳිනේ. මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, ඒ වගේම ඔබ විසින් පන්සලේ විහාරය, ඒ වගේම චෛත්‍ය බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනව නම්, පින්වුතුනි මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට තෙරුවන් සරණයි.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිර පුවන් පෙදලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවක්.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනී ඇතුළත් ගීත රචකයින්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතය ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූරු සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමුතුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්.
1: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්දවච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි, නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රෛලෝ තිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය,

මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදෙනවා.

ලා තියෙනවා. මේ සමාජ මඩගොහොරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රය වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පිංගතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ලුණා. දිවස් ලැබුණා. තීක්ෂණ නුවණක් ලැබුණා. යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපුත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකය පූජා කරන්න. ඒ පහන් ආලෝකය පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුළින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

තමන්ගේ ඉසගිනිගත් අයෙකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයින්

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.